0: පොඩ්ඩක් වෙනස්.
1: මොකක්ද තියෙන වෙනස?
0: මහමග අයිනේ තුගී පැලක සිටි අසරණ මහලු ළඳක්.
1: මේ ඔය පොත ගෙදර තියෙද්දී කියනවනම් මොකක් හරි එකක් කියමු.

0: එන්නක මහතුන්
1: ඇයි ඔබ හෙට ගැන මෙනෙහි කරන්නේ? මේ සපාලටාව විතරයිනේ. ඕ එන්න.

දී පරාද වේදිවි තරගෙන් දිනන්ට නම් මේ සූදුවනි ඔබ දුවන්ට ඕනෑ වේගෙනී දුවන්ට ඕනෑ.

ඔබ ඉද ඔහුට ප්‍රිය කරනවා.

0: එදා ඇසුන ගීරාවය උත්තර භාරතීය ගායන හඬ විය. මෙදා ඔහු ගුරු වී ඇගේ හඬින් දහසක් මල් පුබුදුවයි.
1: The North Indian song was our song too once. Today, a Hindi singer makes a thousand flowers bloom.